බෙනවන්ත නානක ගුරුචරණ ලාගේ වාජේ අනහද තුරේ මුදාගුණි මහල්ලා පඤ්ඤවා ථාල වෙච දෙන වස්තු පයෝ සත් සන්තෝඛ විචාරෝ අමෘත නාම ඨාකුර කා පයෝ ජිස්කා සබ්ස ආධාරෝ ජී කෝ ખાවේ ජී කෝ පුංචේ ජිස්කා හොයේ උධාරෝ ਇਹ ਵਾਸਤਵ ਤਜੀ ਨਹਿ ਜਾਈ ਨਿਤ ਨਿਤ ਰੱਖ ਉਰਧਾਰੋ।